ආයුබෝවන් ලංකන් ෆියෂන් හි තවත් සංස්කරණයකට මම ඔබ අදත් සාදරෙන් පිළිගන්නවා මම පෑම් රාජපක්ෂ ඔන් ලයිව් 90.5 ලංකන් ෆියෂන් කියන්නේ හැමදාම වගේ අපේ සුන්දර රටවන ශ්‍රී ලංකාවේ ඉතිහාසය මතක මාවත සිහිපත් කර ගමන් කරන ස්ථානයක් පැරණි කාලේ වගේම නූතන කාලේ සංගීතය බයිලා අමතක නොවන ගීතය ඔය හැමදේම අහන්න පුළුවන් එකම තැන මෙතන තමයි feedback suggestions request තියෙනවා නම් මේ නම්බරයට text එකක් එවන්න 0405 905 905 0405 0405 905 905. ඉතින් මම හිතුවා අද පොඩ්ඩක් පාරණ සින්දු ටිකකට සමන් දෙමු කියලා පාරණ අලුත් ඒවා ටිකක් තියෙනවා සීටි ෆර්නැන්ඩෝ හෙළ ජාතික අභිමානේ සින්දුවක් මම ඉස්සර කාලේ ඉඳලා හැදිලා වැඩිලා අගය කරපු සින්දුවක් ඒ සින්දුවේ තේරුම එදාටත් තියෙනවා අදටත් තියෙනවා හෙටටත් තියෙනවා ඊළඟට අපි අහලා බලමු ක්ලැරන්ස් විජේවර්ධනට ගමෙන් ලියුමක් ඇවිල්ලා followed by අශාන් ෆර්නැන්ඩෝ අහස් මාලිකා පරණ එකයි අලුත් එකයි ඊට පස්සෙත් Atulu Adhikari, Bhatia Santoshan Centigrades. When we come back, more from Lanka.